නමෝ නරත නරතේ නමෝ නාද නාදේ නමෝ පාන පානේ නමෝ බාද බාදේ අනංගිය නාමේ සමාධි ස්වරූපේ ප්‍රභංගී පරමාතේ සමාධි වේපුතේ කලංකං බිනා අනේක ලංකී ස්වරූපේ නමෝ රාජ රාජේශ්වරං පරම රූපේ නමෝ යෝග යෝගේශ්වරං පරම සුතේ නමෝ රාජ රාජේශ්වරං පරම හෘදේ නමෝ සස්ත්‍ර